0: ඉතින් අදත් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ගමන් බ්‍රිස්බේන් ශ්‍රාවක ඔබ සියලු දෙනා ආදරෙන් පිළිගන්නවා අපේ බදාදා සඳැල්ල වෙත. අද කතනෙන් මාත් එක්ක එකතු වෙනා මැදිරියේ මදු සහ ගංගි. ආයිබෝවන් මදු, ආයිබෝවන් ගංගි,
1: ආයිබෝවන් සන්ධ්‍යා.
0: ඒ වගේම අද අපේ තාක්ෂණයෙන් සහයෝගය ලබා දෙනවා තිසර. තාක්ෂණයෙන් විතරක් නෙමෙයි, ඒක මතක් කරන්න ඕනේ අපේ මේ කතාබහ බොහොම හරවත්ව ගෙනියන්න හැමදාමත් සහයෝගය දෙන තිසර. ආයිබෝවන් තිසර.
2: ආයිබෝවන් සන්ධ්‍යා.
0: ඉතින් අද අගෝස්තු 19 වෙනිදා. අගෝස්තු කියලා කියන්නේ මේ ඔගස්ට සීසර්ගේ මේ මාස කියලා අපි කියනවා. ඔගස්ටස් නැත්නම් අගෝස්තු කියන වචනේ තමයි මේකට පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් අගෝස්තු මාසෙත් ඉවර වෙන්නට ඔන්න මෙන්න මං හිතන්නේ තියෙන්නේ අපි දැන් මාසෙන් භාගයකටත් වැඩි ඇවිල්ලා තියෙනවා. ඉතින් අපේ මාතෘකාවට යන්න කලින් ඉතින් මොනවද මේ සතියේ මේ මාසයේ විශේෂත්වයන්?
2: ඉතින් මං හිතන්නේ අපි දැන් ගිය සැරේත් කතා කර අපි හිටියේ දැන් මේ අපේ වින්ටර් එක එහෙම නැත්නම් සිසිරිය ටිකක් අවසන් වේගෙන එන සලකුණු අපිට ටිකක් පේනවා. සීතල එහෙම අඩු වෙලා තියෙනවා මං හිතන්නේ. ඒ වගේම මේ ගංගි මං හිතන්නේ මේ දවස්වල මේ ටිකක් වේගින් පැතිරිමින් යන මේ වෛරස් එකකුත් තියෙනවා නේද?
1: ඔව්, ඇත්තටම මේක මේ ඇත්තටම මේ H5 avian influenza කියන එක මේක තමයි මේ දවස්වල මේ hot topic එක. ඉතින් මේක මේ පළවෙනි වතාවේ තමයි ඕස්ට්‍රේලියාවේ වාර්තා වෙලා තියෙන්නේ. අනිත් හැම සෑම ප්‍රාන්තයකම වගේ මේක වාර්තා වෙලා තියෙනවා මේ capital territory, northern territory අරෙන්න. ඉතින් මේක දැන් කියන්නේ දැන් මුලින්ම තිබ්බේ අර සංචාරක කුරුල්ලන්ට විතරයි. නමුත් දැන් native කුරුල්ලන්ටත් මේක හැදිලා. හැබැයි තාම මේ commercial poultry industry එක තාම සේෆ්. ඒකින්ද මේ බිත්තර මාසලට එහෙම තාම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ තමයි අපිට මේ දැනගන්න හම්බෙච්ච එක, ඒක ඇත්තටම පූසන්ටත් හැදෙන්න පුළුවන්. ඊටාම නිකන් දවසක් දෙකක් ඇතුළත කෙටි කාලයකින් සතෙක් එක්ස්පෝස් වෙලා ඒ සතාට ඒක වැළඳෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද මේ හොඳම දේ තමයි තමන්ට දැන් පූසෝ ඉන්නවා නම් ඒගොල්ලෝ නිකන් එළිය පහළිය ඇවිදින්න යනවා නම් මේ දවස්වල පොඩ්ඩක් ගේ ඇතුළටම කරලා තියාගෙන ඉන්න එක. ඒ වගේම තමයි තිසර කිව්වනේ දැන් මේ දවස්වල පොඩ්ඩක් රස්නේම වැඩි වෙගෙන එනවා කියලා. අනිත් දේ තමයි මම මතක් කරන්න ඕනේ කියලා හිතුවා මේ දවස් එකේ දැන් ඉතින් ඒ කියන්නේ කිනිතුල්ලෝ ඒ වගේ අර පරපෝෂිත සත්තුත් වැඩි වෙන කාලේ. ඉතින් මුගලන්ගේ බල්ලන්ට පූසන්ට කිනිතුල්ලන්ට ඊට පස්සේ අර මැක්කන්ට එහෙම බෙහෙත් කරන්න අතපසු වෙලා තියෙනවා නම් මේක මං හිතන්නේ හොඳම කාලයක් තමයි. ඔව්, ඒක බලලා ඒක කල් يعني අප් ටු ඩේට් තියාගන්න එක.
0: ඔව්, මං හිතනවා දැන් ඔය ගංගි කතා කරා සත්තු ගැන. මේ ඊයේ පෙරේද අපි දන්නවා මේ එක කියන උත්සවයත් අවසන් වුණා. ඉතින් ඒකෙත් මං හිතන්නේ ගොඩක් පැතිවලින් කෘෂිකර්මාන්තයට සම්බන්ධ ගොවීන් තමන්ගේ සතුන් වගේ එනවා. ඉතින් ඒ වගේ උළලක් මං හිතනවා ඒක එක සංදිස්ථානයක් 150 වෙනි සංවත්සරයක් සැමරුවා. මේ ඉතින් ඒකටත් යන අය පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ වුණාද ඒ කාලය ඇතුළත ගංගි?
1: ඔව්, මං හිතන්නේ මේ දැන් කොහොමද ඒකා තියෙද්දී අර සීතල හුලඟක් එහෙම තියෙනවනේ පොඩ්ඩක් අර රස්නේ වේගෙන ආවත්. ඉතින් ඒක තමයි මං හිතන්නේ ඒ එකා කියනවනේ ඉන්කියුබේට් එකක් වගේ කියලා, එකා ෆ්ලූ කියලාත් කියනවා. ඉතින් මං හිතන්නේ ගොඩක් යන අයට මේ ෆ්ලූ එක හැදෙන ලොකු සම්භාවිතාවයක් තියෙනවා. ඒ අරෙන්න ඉතින් ඒ කියන්නේ තාම එක ෆ්ලූ එක තමයි මේ එක එකට යනවා නම් පරිස්සම් වෙන්න ඕනි දෙය.
2: මේ මටත් ඒක මතක් වෙනවා මේ සන්දේ දැන් මේ හැබැයි මේ පරම් මතක් කරන ටික ප්‍රමාද වැඩි. මේ අපිට අපි සියලු දෙනාටම තිබුණා මේ ගිය සතියේ පොඩි වගකීමක්. ඒ තමයි ඔස්ට්‍රේලියන් සෙන්සස් ෆෝම් එක ඒක මේ පුරවන්න ඕනේ. ඒක අගෝස්තු 11 තමයි. ඒ කියන්නේ ඒකට දිනයක් නියම කරන්නේ අර එකම කෙනා මේ තැන් දෙකකදී ඒක මේ ඒකට අර කවුන්ට් වෙන එක වළක්වන්න බැරි වෙලා හරි ෆීල් කරලා නැත්නම් මේ
0: ඔක කියද්දි තිසර මේ මට එහා පැත්තේ පොඩ්ඩක් අනිත් කණෙන් පෙන්වන්න පුළුවන් කෙනෙක් ඒ ලියුම් ඔක්කොම විසි කරලා තිබුණා මං හිතන්නේ.
2: ඔව්, ඉතින් මේ මට මේ ඒකත් එක්කම පොඩි සිද්ධියක් මතක් වෙනවා. මේ වසර මට මතක නැහැ හරියටම වසර මොකද කියලා. වසර කීපිට කලින් මේකෙන් ඕස්ට්‍රේලියාවේ මීට කලින් තිබිච්ච සෙන්සස් එක වෙලාවේ ඔවුන් ඒකට පාවිච්චි කරපු අලුත් මේ අඩවිය ක්‍රෑෂ් වුණා. ඒක මේ බොහොම ඒක මට මතක හැටියට ඒකට වෙලාවකුත් එදා දවසේ මකන එහෙම දවසක වෙලාවකුත් නියම කරලා තිබුණා. මේක මේ ඒ වෙලාව ඇවිල්ලා පොඩි වෙලාවකින් මේ වෙබ්සයිට් එක ක්‍රෑෂ් වුණා. ඊට පස්සේ මට හොඳට මතකයි පහුවෙනිදා මේ සෝෂල් මීඩියා වල එහෙම ඉන මේ according to the last census the total population of Australia is 72. ඉතින් ඒ වගේ ඊට පස්සේ මම හිතන්නේ ඒක නිවැරදි කරා. නමුත් census කිව්වහම මට මතකුණා. හැබැයි ඉතින් ප්‍රමාද වැඩි. ඉතින් මේ දඩයක් ගෙවන්න වෙයිද දන්නේ කාට හරි අමතක වෙලා තියෙනවා නම් ඒක දැම්ම පොඩ්ඩක්
0: මම හිතන්නේ අමතක වීම පොඩ්ඩක් නිවැරදි කරන්නත් පුළුවන් වුණා අපිට. census day එක ඔන්න මේ ඉවර වෙන ලඟ විදිහ එක කරගන්න පුළුවන් වුණා මම හිතන්නේ. ඔය දැන් කියන එක නම තමයි
2: මම හිතන්නේ අමතක වීමත් එක්ක අපි අද දවසේ මාතෘකාවට
0: අද දවසේ මාතෘකාව මතක සහ අමතක වීම. ඉතින් මේ දෙකම ගැන අපි කතා කරනවා. ඊට කලින් අද දවසේ පළවෙනි සින්දුව වෙත යන්නයි අපි සූදානම් වෙන්නේ.

0: ඉතින් මතක අමතක ගැන කතා කරද්දී අපිට මේ අපේ ජීවිතයේ එක එක කාලවල් වලදී එක එක මතකයන් තියෙනවා. ඉතින් ඒවා අපි එද්දි කතා කරා, මේ තිස්සට කිව්වා අපි මේවා මේ ඉන්ටර්ප්‍රිට් කරගන්න විදිහ එක එක කාලවල් වලදී වෙනස් වෙනවා කියන එක. ඉතින් මදුවට කොහොමද හිතෙන්නේ මේ මතකය සහ ඒ වගේම තමයි ඒත් එක්කම බැඳුන එකක් තමයි අපිට අමතක වෙනවා කියන එක. ඉතින් මදුවට තියෙනවද මොනා හරි අත්දැකීම්? මේ පොඩි කාලේ වෙන්න පුළුවන්, දැන් වෙන්න පුළුවන්, ගොඩක් තියෙන්න පුළුවන්. මේ දැනුත් අපි කතා කරගෙන හිටිය මදු උදාහරණයකට අරගෙන මදු කියන්නක අපිට.
1: ඇත්තටම සංග මේ ඉස්සල කියවාගෙන මතක කිව්වහම මේ මට හිතෙන්නේ නිකන් එක ලයිබ්‍රරි එකක් වගේ. අපි මතකේ පොතක් කියලෙතොත් ඒක අපි හරියට තැනට දාන්න ඕනේ. සහ මතක් අපහෝ නැවත මතක් කරගන්නවා කියන්නේ අපි හරියට පොත හොයලා තැනින් ගන්නවා කියන එක. ඉතින් අමතක වීම ගැන කතා කරොත් ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ආසන්නතම සිද්ධිය තමයි මේ සෙන්සස් ඩේට් එක අමතක වුණා. මේ ඒ වගේම ලියුම් කවදාවත් නැතුව ඒ ලියුම් ටිකම විසික් කරලා තිබ්බා. ඉතින් පොඩි අකර තැබ්බෙකට මුණ දුන්න අමතක වීම නිසා. ඒ වගේම මට මතක් වෙනවා මේ පොඩි කාලෙදී අමතක වීම නිසා වෙච්ච අමතක නවින සිද්ධවීම් ටිකක්. මට නංගිලා 3 දෙනෙක් ඉන්නවා. මේ හැමදාම උදේට ඉස්කෝලේ යනවා කියන එක හරිම යුද්ධයක් අපේ ගෙදර. ගෑන් ළමයි 4 දෙනෙක් ලෑස්ති වෙන්න ඕනේ. අම්මා කෑම හදනවා, වතුර බෝතල් ලෑස්ති කරනවා, ඔක්කොම මැද්දේ මගේ චූටි නංගි 1 වසරට බාර දුන්න කාලේ. දැන් අපි ඔක්කොම වාහනේට නැගලා දැන් යනවා ඉස්කෝල ළඟට. ගියාට පස්සේ තමයි එයා කියන්නේ අනේ බෑග් එක අමතක වුණානේ කියලා. ඉතින් එතකොට මේ අම්මා ආපහු එක්කගෙන ගිහිල්ලා ආයේ බෑග් එක අරගෙන මේ ඉස්කෝලට ගෙනත් දානවා. ඔය වගේ දැන් ඔක පළවෙනි දවසේ සිද්ධ වුණානේ. දැන් ආයේ දවසක එහෙමම සිද්ධ වෙනවා. බලනකොට පළවෙනි දවසේ වෙච්ච සිද්ධිය නිසා එයා ආයෙත් ඒක කරන්න පුරුදු වෙලා මේ එයා හිතලා තියෙන අපහු ගෙදර ගියාට පස්සේ ගෙදර ඉන්න පුළුවන් නේ කියලා.
0: අමතක කිරීම වාසියකට හරව ගන්න
1: හදන තමයි උත්සාහ කරලා තිබ්බේ. මේ ඉතින් ඒ වගේ සුන්දර කාලයක් ගත කරා. ඒ වගේම මට තව ආසන්නතම අමතක නොවන සිද්ධියක්, ඒ කියන්නේ අමතක වීම නිසා වෙච්ච සිද්ධියක් මතක් වෙනවා. මේ මට අපේ නර්තන කණ්ඩායමේ කියන්නේ ක්ලාස් එකේ මේ නර්තන උත්සවයකට සහභාගි වෙන්න තිබ්බා. තව අක්ක කෙනෙක්ගේ ඇඳුම් වගේක් මංගල තිබ්බා. ඉතින් ඒ අක්ක කිව්වා මේ නංගි එනකොට එදාට ඒක අරගෙන එන්න කියලා. ඉතින් මම අමතක වෙයි කියන බයට මේ සතියකට විතර කලින් ඉඳන් ඇඳුම බෑග් මේ වාහනේට දාලා තිබ්බා. හැබැයි අන්තිම වෙලාවේදී ඒ වාහනේ නෙමේ අනිත් වාහනේ ගිහිල්ලා මේ ළඟට, ඒ කියන්නේ උත්සවයට ඔන්න මෙන්න තියලා ගිහිල්ලත් මේ අක්කා අහනකොට ගෙනාවා කියලා කිව්වා. වාහනේ ළඟට යනකොට තමයි මතක් වුණේ වාහනේම අමතක වෙලා කියලා. ඉතින් ඔය වගේ සිදුවීම් අකරතැබ්බ වලට අමතක වීම නිසා මුණ දීලා තියෙනවා.
0: දැන් ඒ මදුගේ මතකය සහ අමතක වීම ගැන කතා කරද්දී මටත් හිතෙන එකක් තමයි දැන් සමහර වෙලාවටත් දැන් මටත් වෙනවා මේ අර මතක් කරපු දෙයක් අමතක වෙන වෙලාවකට. ඒ කියන්නේ ඒක හරිම සුළු තප්පර ගානකින් වෙන දෙයක්. එතකොට මම කරන්නේ අර පොඩි කාලේ අපේ අම්මා කියන ආපහු ඒ මතක කරපු තැනටම යන්න කියලා. ආයෙත් එතෙන්ට ගියවම මේක මතක් වෙනවා කියලා.
1: ඒ සමහර වෙලාවට අපි මොනවාරි කාමරයකට වගේ ගිහිල්ලා ගේමකේටද කියලා
0: මතක වෙනවා. ඒක ගන්නවරු ඉන්නවා නේද? හිස් වෙනවා මොකටද මම මෙතෙන්ට ආවේ කියලා. ඔව්. එතකොට ඒ වගේ අත්දැකීම් කොහොමද ගංගි වට මොන වගේ අත්දැකීම්ද තියෙන්නේ?
2: මට නම් තියෙන්නේ මේ ඇත්තටම කියන්නේ මේ අමතක වීම සම්බන්ධ මේ කියන්නේ මේක මගේ ඇත්තටම ජීවිතේ තීරණාත්මක වෙලාවක්. ඉතින් මේක මේ මම පශු වෛද්‍ය පීඨයට තේරිලා ඊට පස්සේ ඒකට දැන් අපිට එනවනේ මේ රෙජිස්ටර් වෙලා එහෙමම යුනි එක පටන් ගන්නවා අපි. ඉතින් එතකොට නතර වෙලා ඊට පස්සේ ඉඳන් වැඩ අධ්‍යාපන කටයුතු පටන් ගන්නවනේ. දැන් ඔන්න ආවා, දිනේකුත් ආවා. ඊට පස්සේ දැන් මේක නිකන් හරිම සාමාන්‍ය විදිහට ගෙවෙන්න තිබ්බ දවසක් අපේ අම්මා එකපාරට නිකන් උදේ 10ට විතර මේ ඔයාගේ මේ අර යුනිවර්සිටි එකට රෙජිස්ටර් වෙන්නේ අද නේද එහෙම කියලා ඇහුවා. ඊට පස්සේ මම නෑ ඊට කොකටත් ඉන්න බලන්න කියලා දිගහැල බලද්දි එදා. ඊට පස්සේ ටක් ගාලා එහෙමම ගිහිලා ඒකේ තිබ්බ එක එක ෆොටෝ අරන් එන්න ඕනි සම මිනිසුරු කෙනෙක්ගෙන් සාතික කරලා එහෙමම වැඩ ගොඩක් තිබ්බා. එහෙමම අර නිකන් කහෙන්න කලබලෙන් ලැහැස්ති වෙලා ෆොටෝ අරගෙන වැඩිපුර සල්ලි ගෙවාගෙන ඊට පස්සේ මේ හොඳ වෙලාවට පන්සලේ හාමුදුරුවෝ සාම විනිසුරු පස්සේ හාමුදුරුවන්ට කියලා ෆොටෝ සයින් කරවගෙන ඊට පස්සේ දැන් නුවර යන්නත් ඕනේ කම්පා ඉඳන්. ඊට පස්සේ ගිහි ඒ යද්දී නිකන් 3:50 විතර ඇති, 4:00 ඔෆිස් වහනවා. ඊට පස්සේ මම දැන් පීටේට තමයි ගියේ. එතකොට ඒගොල්ලෝ කිව්වා මෙහෙට නෙමෙයි එන්න ඕනේ, ඔයා සෙනෙට් එකට තමයි යන්න ඕනේ කියලා. හොඳ වෙලාවට ඒගොල්ලෝ සෙනෙට් එකට කතා කරලා මේ අපේ තව ළමෙක් එනවා ඔෆිස් එක වහන්න ඉපයි කියලා. එහෙම තමයි කඩිමුඩිය ගිහිල්ලා යුනියකට රෙජිස්ටර් වුණේ. හැබැයි ඉතින් ඊළඟට දැන් එදා සිකුරාදා දවසක්, ඊට පස්සේ වීකෙන්ඩ් එකෙන් පස්සේ ආයි සවුඳ යුනියක පටන් ගන්න. ඒතර ගොඩක් ළමයි අර හොඳට ලෑස්ති වෙලා ඇවිල්ලා එදා රෙජිස්ටර් වෙලා එහෙම බෝඩින් හොයාගෙන ඊට පස්සේ සවුඳ ඉඳන් වැඩ පටන් ගන්න. මම ඉතින් දැන් මුකුත් හොයාගෙන නැහැනේ, වීකෙන්ඩ් එකේ තමයි දඩබඩ ගාලා හොයලා ඊට පස්සේ සවුඳ උදේ පාන්දර ගිහිල්ලා එහෙම තමයි මේ යුනියක පටන් ගත්තේ. ඉතින් මේ ඕක තමයි මට තියෙන මේ අර හොඳම මතකයේ අමතක වීම සම්බන්ධව. ඊට පස්සේ ඉතින් තව මේක මේ ඇත්තටම යුනි කාලේ, ඒ කියන්නේ දැන් අපිට දැන් එක එක අලුත් අලුත් වචන හම්බ වෙනවානේ නිකන් එක එක මෙඩිකල් ටර්ම්ස්. දැන් අපි මේ මේ මොනවාද අපි කියමුක ස්ටෝර්ස් දැන් බුරුලට යනවා නම් අපේ බඩේ අමාරුවේ, එතකොට ඒකට දැන් කියන්නේ ඩයරියා කියලා. ඉතින් දැන් ඕක හැමතිස්සෙම අපි ලියන්න ඕනේ දැන් මේ මොකක් හරි දැන් ඒ ෆෝම් එකේ දැන් කියද්දි. ඊට පස්සේ දැන් ඕකේ ස්පෙලිංස් මේ හරි අමාරුද මතක තියාගන්න. ඒ කාලේ දැන් DIA RRHOEA එහෙම කියලා ඊට පස්සේ අපේ ළමයි ඔකට හදාගෙන තිබ්බා. ඒගොල්ලෝ ඒක මෙහෙම ප්‍රනවුන්ස් කරන්නේ ඩයර් හොයියා කියලා. මොකද නැත්තම් ඕක අමතක වෙලා එතන දැන් ඉස්සරහා දැන් කවුරු හරි ක්ලිනිෂන් හරි ඉස්සරහා ලිව්වොත් ඕක හරි නෑනේ, දැන් විභාගෙට එනවා එහෙම. ඉතින් ළමයි අර විදිහට තමයි ඒක මතක තියාගෙන තිබ්බේ. ඉතින් ඒ වගේ ඊට පස්සේ තව මේ hina යන මේක තමයි ඒක ඉතින් මගේ මේ මම තෝරගත්ත ගීතයත් එක්කත් සම්බන්ධයි. ඉතින් මේක මං එතකොට නිකන් මේ ඕ ලෙවල් කාලේ වගේ. එතකොට අපිට ඉතිහාසයේ විභාගයක් තිබ්බා. එතකොට දැන් සාමාන්‍යයෙන් අපේ ගෙවල් වල උදේට රේඩියෝ එකක් දානවනේ පිරිත් දාන්න. එහෙම
1: සාමාන්‍යයෙන් ලංකාවේ ගොඩක්
2: දේවල් වෙනවනේ. පස්සේ පිරිත් ඉවර වෙලා ඔන්න දැන් ගිය සින්දුව තමයි අර කන්ද පිරිමැද පිරිමැද පිරිමැද ලන්ද මුදුනට එහෙම කියලා සින්දුව. ඉතින් දැන් ඕක මං අහගෙන හිටියා. ඊට පස්සේ කොමාරි දැන් මම විභාගෙට ගියා. දැන් අපි සාමාන්‍යයෙන් පාඩම් කරන්නේ නැක් ඒ කාලේ ඒවලට අලවගෙන නියන්නේ. ඊට පස්සේ කොමාරි මේ විභාගේ පේපර් එක අතට හම්බ වෙච්ච වෙලේ ඉඳන් මට මතක් වෙන්නේ අර සින්දුව කන්ද පිරිමැද. මට මැවිලක් තේනවා, කන්දක් තියෙනවා, උඩට හඳ එනවා. ඉතින් මං ඉතින් හිතුවා මේ මං ඒ ගීතේ තෝර ගන්නවා කියලා. අද මේ ප්ලේ කරන්න මොකද මට ආසයි මේ අනිත් අහන් ඉන්න අයටත් අද රෑ නින්ද යද්දි තෝක මතක් වෙනවාද
1: කියලා
2: මගේ අත්දැකීම ඒගොල්ලන්ටත් දෙන්න.
1: අපේ නම් ඒ මතකයන් එක්ක තිසර වෙත හැරෙනවා. මේ තිසර මොනවාද අත්දැකීම් තියෙන්නේ?
3: මං ඇත්තටම මේ මාතෘකාව ගැන අපි කතා කරනකොට මටත් මම කල්පනා කරා දැන් මටත් එහෙම මම බොහොම තදින් අමතක වීම කියන එක තියෙන කෙනෙක්. මේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගෙදරින් එළියට බහිනකොට ඒ ගෙනියන්න ඕන කරන જાති ටික ගත්තද කියලා. ඉතින් ඒ වගේ අමතක වීම තියෙනවා. මේ එක කාලෙක මට බොහොම තදින් මට බයක් තිබුණා. මට එහෙම සිද්ධියක් වෙලා නම් නැහැ. මොකද ඕස්ට්‍රේලියාවෙත් ලෝකෙ වටේ කීප තැනකත් තිබුණා මේ අම්මලා තාත්තලා තමන්ගේ ළමයින්ව වාහනේ අමතක වෙලා එහෙම ඒ ළමයි මිය ගිහින් තිබිච්ච මේ ඒක කෙනෙකුට හිතාගන්න හරි අමාරුයි. නමුත් මේ සමහර වෙලාවට අර එක වැඩකට ඔළුව යොමුපුවාම ඒ වැඩේම ඔළුව තියෙන ඒ වගේ අයට ඒකට ටිකක් රිලේට් වෙන්න පුළුවන්. ඒක තේරුම් ගන්න පුළුවන්. මොකද සමහරట్లా මටත් එහෙම දැනিলা තියෙනවා. ඉතින් ඒ නිසා මම මේ මට එහෙම මේ බයක් තිබුණේ කියන්නේ මොකද ඒක කාලෙක මටත් තිබිච්ච ඩියුටි එකක් තමයි උදේට ඒ ළමයින් ඉස්කෝලවලට චයිල්ඩ් කෙයාර් වලට එහෙමද අපි ළමයින්ව ගිහින් දාන්න. ඉතින් ඒ නිසා මේ එහෙම බයක් තිබුණා. හැබැයි එහෙම අවාසනාවන්ත කිසි දෙයක් සිද්ධ වෙලා නැහැ. නමුත් මම අද මට මේ මම ඉස්කෝල යන කාලෙ වෙච්ච සිදුවීමක් මම කියන්නම් කියලා හිතුවා. අපේ දැන් ඕ ලෙවල් වලට මේ මම සංගීත විෂය තමයි කරේ. ඒක සංගීත විෂය ලියලා ඒකේ අර මම හිතන්නේ අවම ලකුණු සංඛ්‍යාව ආවට පස්සේ අපිට මේ ප්‍රැක්ටිකල් වලට ගිහලා මේ කතා එන්න කියනවා. ඉතින් මට හොඳට මතකයි කුලියාපිටිය මධ්‍ය මහාවිද්‍යාලයේ තමයි එන්න කියලා තිබුණේ. මම එවකට නාරම්මල මේ මයුරපාද විද්‍යාලය අධ්‍යාපනය ලැබුවේ. ඉතින් දැන් අපිට ඒ සාමාන්‍යයෙන් ওই ප්‍රැක්ටිකල් වලට මොනවද අහන්නේ කියන එක ගැන පොඩි අදහසක් එනවා. ඉතින් ඕකේ සාමාන්‍ය ජන ගීතයක් ගායනා කරන්න කියන එක ඕක අනිවාර්ය අංගයක්. ඉතින් මම ඒකට බොහෝ වෙලාවට අපිට තෝරගන්න ජනගී දෙකක් හෝ තුනක් තියෙනවා. එකකින් එකක් තමයි අපි ගායනා කරන්න ඕනේ. එකකින් මම තෝරගත්තේ මේ තණ්ඩලේ දෙන්න දෙපොලේ කියන. දැන් ඒක මේ ඒක සාමාන්‍යයෙන් සංගීතය කරන අය දන්නා ඒක ගායනා කරගෙන අර ඒ කරත්ත කවි ඇති වෙන්නේ ඒක ගායනා කරන ඒ පොඩි වෙනස්කම් තියෙනවා. ඒකේ අර මේ දැන් බොහෝ වෙලාවට අර කලින් පදේ ඉවරන තැනින් ඊළඟ පදේ මුල් මෙතන ඕක කියන්නේ සෑහෙන වෙලාවක යන ඒක ගොඩක් අදින්න තියෙනවා. ඉතින් මේ සාමාන්‍යයෙන් අර මේ තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්වනවා මේ කටු කැලේ ගාලනොලිහා වද දෙනවා කියලා එහෙම වද දෙනවා. ඊට පස්සේ ඒ ගායනා කරන්නේ ගාලනොලිහා වද දෙනවා. මේ ඊට පස්සේ තුන්වෙනි එක හපුතලේ කන්ද දැකලා බඩ යනවා. පවුකල ගොනෝ ඇදපන් හපුතල් යන කියලා. දැන් මම දැන් මට මේක ටිකක් ක්ලික් වෙන්නත් ටිකක් වෙලා ගියා. දැන් මම එක පාටම මේ හපුතලේ කන්ද දැකලා බඩ දනවා ඇදපන් ගොනෝ කියලා. ඒ කෑල්ල ඇදගෙන ඉන්න ඕනේ සාමාන්‍ය. එහෙම තමයි ඒක ගායනා වෙන්නේ. මේ ඊට පස්සේ සෑහෙන වෙලාවක ඇදපන් ගුණෝ කියලා එහෙම ඇදගෙන ඉඳලා තමයි ඊළඟ දැන් එහෙම එන්නේ. දැන් මම බලනවා දැන් ඊළඟ වචනේ මොකද්ද කියලා. මට දැන් මතක් වෙන්නේම නැහැ. මොකද මම වැරදි වචනකින් පටන් අරගෙන තියෙන්නේ. පවකල ගුණෝ වෙනකොට ඇදපන් ගුණෝ කියලා. ඉතින් මම එහෙම දැන් ඇදපන් ගුණෝ කියලා දැන් මම ඉන්න මට දැන් ඊළඟ වචනේ මතක් වෙන්නේම නැහැ. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට මට එනවා පොඩ්ඩක් කඩන මට ඉන්න ළමයි hina වෙනවා. ටීචර්ලා ටිකක් මූණලා මෙහෙම අතින් වාගේ මට එතකොට තමයි තේරෙන්නේ මම දැන් මේ ඇදපන් ගොනෝ කියලා සෑහෙන වෙලාවක් තිසින් හිතාගෙන ඉන්නවා කියලා. ඊට පස්සේ ඉතින් මට ඒක තේරලා මම එහෙම නවත්තද්දි ඉතින් එතන හිටපු ටීචර් කිව්වා මේ සෑහෙන වෙලාවක් ඇද්ද දැන් හවුතලියටම ගිහිල්ලා ඇති කියලා. ඉතින් මට හිතුණා ඒ මොහොතක අමතක වීමෙන් මට එහෙම තියෙන අමතක නොවන සිදුවීමක්.
0: ඔව් දැන් ඒ කතාවත් එක්ක තවත් දෙයක් මට මතක් වෙන. අර සමහර වෙලාවට අපි කියනවා අපේ මතකයි අපි මේ වැරද්දක් කියන්නේ කියලා. සමහරට අර දිව අග තියෙනවා කියලා කියන්නේ. අර එහෙම වෙලාවලුත් ගොඩක් වෙලාවට අපේ ජීවිතවලට මට නම් හරියට තියෙනවා දිව අග තියෙනවා. සමහරට එක පාටම කවුරු හරි නමක් ඇහුවොත් එහෙම මේ නම මතක නැහැ. ඒක සමහර වෙලාවට වෙනවා. ඉතින් ওই වගේ සමහර වෙලාවට තියෙනවා දැන් මොනවා හරි වුණා මට හිතෙනවා මේක මේ කලින් වුණ දෙයක්නේ. එතන මට හිතෙනවා ආයතන මට මතක නැද්ද එහෙම දෙයක් කලින් වුණා කියලා. මට හරියට මතකයක් නැහැ. අපි ඒකට පස්සේ මම හිතනවා දේජා වියූ කියලා අර කලින් අපිට වුණ දෙයක් වගේ පේනවා කියන එකක් අර එහෙම එකක් තියෙනවා මං හිතන්නේ. ඒක මතකය ඒ මතකයට සම්බන්ධ මේ සමහර සිදුවීම් කියලායි මම හිතන්නේ. එහෙම එහෙනම් අපි මතකයන් ගැන කතා කරද්දී
3: සන්ධ්‍යා කිව්වේ නෑ නේද මගේ මතකය.
0: ඔව් මට ඇත්තටම එහෙම මට එහෙම අර විශේෂයෙන් පොඩි කාලේ නම් ඉතින් ගොඩක් වෙලාවට තියෙන අර මතක තියාගන්න ඕනේ කියලා තියෙන ඒවා මිසක මට අමතක වීම කියන එක මට එච්චරම ඇත්තටම මතක නෑ.
3: ඒක නමතක නොවන සිදුවීම තමතක වෙලා
0: ගියා මං හිතන්නේ. ඉතින් අර සාමාන්‍යයෙන් සරලව වෙන අමතක වීම නම් මට කොහොමත් වෙනවා. මේ වෙලාවකට අර මගේ ඉස්සර කොණ්ඩෙ දිගයි. ඉතින් අර කොණ්ඩේ මේ ගැටයක් ගහලා රිබන් එක දාලා යන්න ඕනේ. ඉතින් වෙලාවට රිබන් එක නැතුව යනවා කොණ්ඩේ ඉස්කෝලට යද්දි ඉතින් ලිහිලා. ඊට පස්සේ අර හැමදාම මේ ශිෂ්‍ය නායකයව අල්ලලා කොණ්ඩ ගොතනවා. ওই ටික ඉතින් කරන එක කරනවා. ඊට පස්සේ තවත් ගත්තොත් එහෙම මතකයේ ගත්තොත් මම ඉස්සර බස්වල යන්න ටිකක් මේ අකමැති කෙනෙක්. ඉතින් එහෙම හරියටම මේ මම දන්නෙත් නෑ කොහොමද යන්නේ කියලා. වෙලාවට ඉතින් අර හරියට මම බලාගන්නේ නෑ බහින තැන. ඉතින් සමහර වෙලාවට වැරදි හෝල්ට් වල බැහැලා මේ පයින් යන වෙලාවල් තියෙන බස් දෙකක යන්න ඕන මේ පස්සේ. ඉතින් ස්කූල් වෑන් ඕකෙහින්ද මම ස්කූල් වෑන් එකක් ලෑස්ති කරලා දුන්නා. මේ නැත්තම් ඉතින් මම අර වැරදි තැන් වල බහිනවා. එක්ක බෙල් ගහනවා, බෙල් ගහලා අර ඊට පස්සේ බෙල් එක ගහපුවාම බහින්න ඕනේ නේ. එතකොට කොන්දොස්තරා බහින්න කියපුවාම ඇත්තටම මම බය වෙලා වගේ ඉන්නවා, මම නෙවෙයි වගේ. ඉතින් අර ඒ වගේ ඉතින් පොඩි කාලේ වෙච්ච සිදුවීම් ඉතින් තියෙනවා, තාමත් තියෙනවා මං හිතන්නේ. එහෙම අර මං හරීම මේ බස් වල යද්දි එහෙම හෝල්ට් එක මොකද්ද කියන එක මම වෙලාවකට අර ලයිව් බස් එක යනවා එහෙම බලාගෙන තමයි මං හරියටම වහින්නේ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒත් එක්ක මං හිතනවා අපිට පුළුවන් වෙයි කියලා ඊළඟ සින්දුවට යන්න.
3: ඔව් මං හිතන්නේ අර ගංගි කිව්වනේ, ගංගිට ලැබුණු අත්දැකීම අනිත් අයටත් ඒ විදිහටම අපල දෙන්න කියලා. එහෙනම් අපි ගංගි ගේ තෝරගත් ගීතයට එහෙමනම් දැන් සවන් දෙමු.

0: ඔහු සන්ධ්‍යා මේ මම කල්පනා කළේ අපේ අසන්නන්ට කෙසේදත් දැන් අපි මේක දැන් ඒ අර ගංගි කියපු විදිහට අහලා දැන් අද රැටනේ අපිට නම් මේ සින්දුව මතක් වෙනවා කීප සැරයක් කියලා.
1: ඉතින් ඒ ගංගිගේ සින්දු තේරීමත් එක්කම මේ අපි කැමති ඊළඟට යන්න මේ මතකය ගැන කතා කරද්දී මේ අපි දැන් මතක තියාගන්න ඕනේ කියන එක අපේ හිත දන්නවා. ඉතින් එතකොට අපිට පුළුවන් මේ විවිධ ක්‍රමවලින් මේ අමතක නොවෙන්න මතක තියාගන්න එක එක විධි ක්‍රම හොයාගන්න. ඉතින් මේ මම මුලින්ම මගේම පටන් ගන්නම්. ඉතින් ඉස්කෝලේ කාලේදී නම් මම ওই පාඩම් වැඩ කරද්දී මතක තියාගන්න එක විදිහක් තමයි මම කරන්නේ මේ half sheet කොලයක් කොලය අරගෙන මෙහෙම දෙකට නමලා මට මං ආසයි මේ පාට පාට පෑන් වලින් ලියන්න. ඉතින් අර කෙටි කරලා නෝට් එක කෙටි කරලා ලියනවා. ඉතින් ඒක තමයි මං මතක තියාගන්න කරපු පාවිච්චි කරපු උපක්‍රමය. දැන් සමහර වෙලාවට මට ඒ කාරණේ අමතකයි. ඒ වුණාට අර ඒ කොලේ ලියලා තිබ්බ එක අර මට විෂුවලි ඒක මට හිතාගන්න පුළුවන්. ආ මේන්න මෙතන මේ පාටින් ලියලා තිබ්බා, මෙන්න මෙතන මෙහෙම තරුවක් තිබ්බා, මොකක් හරි පින්තූරයක් තිබ්බා කියන එක අර මොලේට යනවා. ඉතින් සමහර වෙලාවට අර අකුරම නෙවෙයි අර ඒ තියෙන පාටවලින් මතකය කියන එක මට අර අමතක නොවෙන්න උදව්වක් වුණා. ඉතින් ඊට අමතරව දැන් නම් ඉතින් ඉස්සර ආයත් ගත්තතෙම් පොඩි කාලේ මම ඔය ඩයරි එකක් පාවිච්චි කරා. හැබැයි ඩයරි එකේ මම හැම එකම ලියන්නේ නැහැ මතක් වෙන්න කියලා. මොකද මේ අපේ ගෙදර මාත් එක්ක අක්කා ඉන්නවා. මම හිතන හැම මෙතනින් අපි තුන්දෙනාටම සහෝදරු ඉන්නවා. මේ අපේ අක්කා කරන්නේ මම එහෙට මෙහෙට වෙනකන් ඉඳලා මගේ ඩයරි එක අරගෙන කියවන එක. ඉතින් මම පස්සේ වෙද්දි ඩයරි එකේ අර දේවල් ලියන්නේ නැතුව ඉතින් වෙන වෙන ඒවා තමයි ඉතින් ওই චිත්‍ර අඳිනවා, කුරුටු බලි ගන්නවා, ඒවා තමයි කරන්න පටන් ගත්තේ. ඉතින් දැන් නම් ඉතින් මතකය කියන එක ගොඩක් වෙලාවට ටෙස්ට් වෙනවා ගෙදර කිද්දි මේ හස්බන්ඩ් මේ එක. ඉතින් එයා සමහර වෙලාවට දේවල් මතක් කරනවා. එහෙම නැති වුණොත් ඉතින් එලාම් එක තියෙනවා. ඉතින් සමහර වෙලාවට එලාම් එකට දැන් උදේක එහෙම වෙලාවකට ඇහැරෙනවා. ඒ උනාට අර ඇත්තටම එකපාරටම හිතනවා ඇයි මං එලාම් එක තිබ්බේ කියලා පොඩ්ඩක් කරලා මතක තියාගන්නවා. එලාම් එක අර සමහර වෙලාවට ඒ වෙලාවට ඕෆ් කරන්න බැරි වුණොත් ඒක ඊළඟ සතියේ තාපහු ඒ වෙලාවට මේවා වෙන්න පටන් ගන්නවා. ඉතින් ඇහැරවන්න පටන් ගන්නවා කියන එක. ඉතින් ඒ වගේ අර මතකය තියාගන්න කරන උපක්‍රමත් සමහර වෙලාවට ඒ තරම වැඩක් නැති වෙන අවස්ථාවලුත් තියෙනවා. ඉතින් මං කැමති හැරෙන්න මදු දිහාවට. මදුට කොහොමද මේ මතක එහෙම නැත්නම් අමතක වෙන්නේ නැති වෙන්න මදු මොන වගේ ක්‍රියාමාර්ගද ගන්නෙ?
2: ඔව් ඇත්තටම සඳ මේ මං පොඩ්ඩක් මේ මාතෘකාව ගැන හොයලා බලද්දී මට හම්බුණා මේ අමතක වෙනවා කියන, ඒ කියන්නේ අමතක වෙන ක්‍රම විදි කිහිපයක් අපිට. ඒ කියන්නේ පළවෙනි එක තමයි encoding failure. ඒ කියන්නේ මේ අපේ මතකය හරියටම හැදුන් නැති වෙච්ච වෙලාව. ඒ කියන්නේ හිතන්න අපි රෙස්ටෝරන්ට් එකකට ගිහිල්ලා කවුරුරි හම්බෙනවා. ඒ වෙලාවේ අපි හරිම බිසි, ෆෝන් එක බලනවා, කෑම ඕඩර් කරනවා. ඉතින් ටික වෙලාවකට පස්සේ දැන් ඒ හම්බෙච්ච කෙනාගේ නම අමතකයි. ඒ කියන්නේ ඒ වෙලාවේදී අපේ මෙමරි එකට හරියට මේ එන්කෝඩ් වුණේ නැති වුණාම ඉක්මනට අමතක වෙනවා. ඒ නිසා මේ attention එක කියන එක මේ මතකයේ කියන දෙයට හරිම වැදගත්. දැන් මේ දැන් කාලෙදී අපිට මේ attention problem එකක් තියෙනවා. කියන්නේ අපි හැම වෙලෙම ෆෝන් වල ඉන්නවා. අපේ attention span එක හරි අඩුයි. ඉතින් එක මතකයේ වැඩි කරගන්න කරන්න පුළුවන් එක දෙයක් තමයි අපේ attention එක වැඩි කරගන්න දේවල්. ඒ කියන්නේ ෆෝන් එක ගොඩක් වෙලා පාවිච්චි කරන එක, නිතරම අර ස්ක්‍රෝල් කරන එක, ඒ වගේ දේවල් අඩු කරොත් අපිට මතකය කියන එක පොඩ්ඩක් වැඩි කරගන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. ඒ වගේම දෙවෙනි අමතක වෙන ක්‍රමය තමයි මේ ඉන්ටර්ෆියරන්ස්. ඒ කියන්නේ මතක එකිනෙකට බාධා කරන්න පුළුවන්. ඒ කියන්නේ පරණ ඉන්ෆර්මේෂන් එකක් අලුත් ඉන්ෆර්මේෂන් එකකට බාධාවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්න ඔය අවුරුදු 10ක විතර තිස්සේ එකම පාස්වර්ඩ් එකක් පාවිච්චි කරලා ඒක වෙනස් කරා කියන්නේ එතකොට ආපහු අලුත් පාස්වර්ඩ් එක ටයිප් කරනකොට ඔටෝමැටිකලි අපි පරණ එක ටයිප් කරනවා. අනේ ඒ වගේ අලුත් ෆෝන් නම්බ එකක් එක දිගටම පාවිච්චි කරන්න පටන් ගත්තාම පරණ එක අමතක කරන්න අමාරු නැති. අර ඒ වගේ මේ ඒත් එක ක්‍රමයක් අමතක වෙන විදිය. ඒ වගේම මේ තවත් දෙයක් තමයි රිට්‍රීවල් ෆේලිය කියන එක. ඒ කියන්නේ ඔයාගේ මතකයේ තියෙනවා, හැබැයි ඒකේ ඩෝ එක ඕපන් වෙන්නේ නැහැ. මේ කියන්නේ දැන් මේ මෙමරි රිට්‍රීවල් එකට සමහර කියුස් ඕනේ. ඒ කියන්නේ නිකන් පොඩි ඉංගියක් වගේ ඕනේ. එනිස් ඒ කියන්නේ අවුරුදු හිතන්න අවුරුදු 20ක විතර අමතක වෙලා තිබ්බ දෙයක් අපිට සින්දුවකින්, සමහර වෙලාවට අපිට මේ පර්ෆියුම් වගේ කියන්නේ පොඩි සුවඳකින් වගේ ෆොටෝ එකකින් එහෙම මතක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ මතක නැති වෙලා නෙවෙයි, ඒවා අපහු මේ ඒ එන්න හරි පාරට අපිට මේ පොඩි කියූ මේ ඉංගියක් ඕනේ. එතකොට ඔහු මේ ඒ එන්න හරි පාරට අපිට මේ පොඩි කියූ මේ ඉංගියක් ඕනේ. එතකොට

0: අලුත් න්‍යරෝලජිකල් සයින්ටිෆික් රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා. මේ ඇක්ටිව්ලි මොලිකියුල ප්‍රොසෙස් එකක් තියෙනවා මේ මොලේ මතකය අමතක කරන්න. ඉතින් මේ විදිහට තමයි තව දෙයක් තමයි මේ අපේ මතකයට වැඩි කරගන්න නිදාගන්න එක අවධානය වැඩි කරන එක, يعني රිපිටිෂන් මේ වගේ දේවල් වලින් අපේ අමතක වීම අඩු කරගන්න පුළුවන් කියලා.
1: ඕ මදු, මං හිතන්නේ මේ ඔයයි කියප එක, ඒ කියන්නේ මං හිතන්නේ ඔක මේ ඒ බ්‍රේන් එකේ සර්වයිවර් ස්කිල් එකක්. ඒ කියන්නේ අපිට ගොඩක් නිකන් අඳුරු අර ඩිප්‍රෙසිව් මෙමරිස් එහෙම තියෙනවා නම් ඒවා අර මොලේ විසින්ම යටපත් කරනවා කියලා කියන එක අමතක කළා දාලා. දැන් මගේ පැත්තෙන් මං මේ හිතුවත් එම මං ගොඩක් කලාවට මේ ලිස්ට් තියා ගන්නවා. දැන් මොකද දැන් කරන්න තියෙන වැඩ ඒ ලිස්ට් එක ටික් කර කර ඉවර කරනවා. ඉතින් එතකොට ගොඩක් වෙලාවට ඒ කියන්නේ අමතක වෙනවා අඩුයි. ඊට පස්සේ දැන් අර කැලෙන්ඩර් එක තියෙන හින්දා ෆෝන් එකේ එකට දාගන්නවා රිමයින්ඩර්ස් ආලා. ඊට පස්සේ හැබැයි ඉතින් ඒකට දාගන්න බැරි වුණොත් එහෙම ඉවරයි. එතකොට නිකන් අර ඩබල් බුක් වෙනවා, නිකන් අර එතකොට කර කඩවුණු පොරොන්දු ඒ වගේ වැඩ වෙනවා. ඉතින් ඒ ඇරෙන්න ඊට පස්සේ මේ වර්මදු කිව්ව විදිහටම මේ කියන්නේ දැන් තැනක් කන්ඩිෂන් කරගන්න එක, කියන්නේ දැන් පාඩම් කරද්දී අපි මේ එක තැනක්, කියන්නේ ඉඳගෙන එක තැනක් තියාගන්නවා. එතකොට අර මේ සමහරක් වෙලාවට කියන අර එකම පර්ෆියුම් එකක් එහෙම පාවිච්චි කරන්න කියලා. එතකොට ඒකත් මතකයට හොඳයි මං හිතන්නේ. ඊට පස්සේ මම මේ දවස්වල දැන් ගොඩක්ම කරන එකක් තමයි මේ පොඩක් සෝෂල් මීඩියා අයින් කරලා, එතකොට අර ස්ක්‍රෝල් කරන්නේ අනවශ්‍ය දේවල් ඔළුවට වැටෙන එක අඩුයි. එතකොට ඒකත් ගොඩක් හොඳයි කියලා කියනවා මේ මතකයට. ඊට පස්සේ මායිනංගි මිලංගිදි කතා කරපු දෙයක් දැන් අර ඇවිල්ලා තියෙනවානේ ෂෝට්ස් කියලා, අර ෂෝට් රීල්ස් දැන් ෆේස්බුක් එක එක සෝෂල් මීඩියා වල. ඒකෙදි කියනවා එතකොට අපි දැන් අර මදු කතා කරපු විදිහට අපේ ඇටෙන්ෂන් ස්පෑන් එක ඒව දැන් අර හරි කෙටි වීඩියෝස්නේ. එතකොට අපිට ඒකට අග්ගාල ඉවරුනාම ඊළඟ එකට යනවා. එතකොට අපේ මොලේ පුරුදු වෙනවලු මේ, එතකොට අපේ මොලේට අර එක දෙයක ගොඩක් වෙලා රැඳිලා ඉන්න බෑ. මොකද අපි දැන් අරකට හුරු වුණාම අපිට පොඩි මොහොතයි එක දෙයක රැඳිලා ඉන්න පුළුවන්. ඉතින් එහෙම මේ එතකොට එහෙම ඒ වගේ දේවල් අයින් වුණාම මට හිතෙනවා මතකෙට හොඳයි කිය. ඒ මගේ අත්දැකීම.
2: ඔව්, දැන් අපි ඔය මතක තියාගන්න දේවල් කරන දේවල් ගත්තාම මටත් ඉතින් ඉස්සෙල්ලා මතක් වෙන්නේ අපි ඔයගොඩ අපි පුරුදුනේ ඉස්සෙල්ලාම දේවල් ලියන එක තමයි. ඉතින් සමහරලාට ඒ දෙයක් ලිව්වට පස්සේ අර ලියපු ලිස්ට් එක බලන්න ඕනෙත් නැහැ. මොකද අපි ලිවීම තුලින්ම අපි අර අපේ මතකයට ටිකක් තදින් අපි ඒක දාගන්නා. අරද මදු කලින් කිව්වේ අපි අර මතකයේ ගෙන අපේ ලයිබ්‍රරි එකක් වගේ නම් අර ඒකේ එකෙන ආපහු අපිට නියමිත දෙයක් හොයාගන්න අර අපේ එකෙන අර ලයිබ්‍රරි කැටලොග් එක තමයි හොඳට ඕගනයිස්ඩ් වෙලා තියෙන්න ඕනේ. එතකොට අපිට ගිහිල්ලා දෙයක් මතක් කරගන්න පුළුවන්. දැන් ඔය මතකවල තියෙන ඇත්තටම එකෙන අපිට රිකෝල් කරන්න බැරි වුණත් එහෙම මොලේ ස්ටෝ වෙලා තියෙන මෙමරිස් තියෙනවා. සමහර වෙලාවට අර පොඩි ක්ලූ එකක් ඇවිල්ලා මොකක් හරි එකට ලින්ක් එක හැදිච්ච ගමන් අපිට ඒක මතක් කරගන්න පුළුවන් වෙනවා. අපි කවදාවත් දන්නේත් නැහැ එහෙම ඒ වගේ දෙයක් අපිට මතක තිබුණා කියලා. ඉතින් සාමාන්‍ය මම පර්සනලි කරන දේවල් ටිකක් තමයි මම ඉතින් මම එලාම් තියාගන්න ගොඩක් ඒවට මේ මොකක් හරි දවසේ වැඩ කටයුත්තක් මොනවා හරි කරන්න තියෙනකොට ඉතින් අර එලාම් එක වදිද්දි ඒ වෙලාවත් එක්ක මතක් වෙනවා අනේ මට දැන් මේ ගමනක් යන්න තියෙනවා, මේ වැඩේ කරන්න තියෙනවා, මීට කලින් ලියන එක රිමයින්ඩර්ස් දාන එක. ඉතින් ඔය එක මම මේ ඉස්සර කාලේ ගැන කල්පනා කරද්දි අපි ඔය පාඩම් කරන කාලේ මේ අර පීරියඩික් ටේබල් එකේ අපි සින්දු වලින් එක එක ෆ්‍රේසස් වලින් එහෙම මතක තියාගෙන තිබුණා. ඔය දේ දුන්නේ පාට ඒ කාලේ එහෙම මේ අගුව ඔය ගොඩක් දේවල් අපි මේ එතකොට ඔය ගණිතයට ඕන කරන සමහර මේ දේ සමීකරණ වලට හර කාපිට මේ වගේ දේවල් එහෙම දේවල් ගොඩක් තිබුණා. මම තවත් කරන දෙයක් තමයි මම අර විෂුවල් ක්ලූ එකක් කියගෙන අපිට ඇහැට පේන්න මොකක් කියන මට මොන හරි ගමනකට ගෙනියන්න අවශ්‍ය බඩුවක් මොන හරි දෙයක් තියෙනවා නම් මම ඒක අර මේ ඉස්සරහා එළියට පිටත් වෙන දොර ළඟට ගිහිල්ලා තියලා එනවා. එතකොට මම දන්නවා මම එතනින් යනකොට ඒක මට ඕක ඇහැ ගැටෙන හින්දා ඒක අමතක වෙන්නේ නැහැ කියලා. ඉතින් ඔය වගේ දේවල් එක තමයි ඉතින් මං හිතන්නේ අපි ඔය අපි හැමෝටම තමන් තමන්ගේ පෞද්ගලික ක්‍රමවේද තියෙනවා මතක් කරගන්නට. මං හිතන්නේ සන්ධ්‍යා මම මේත් එක්ක මම ඊළඟට තෝරගෙන අපු ගීතයට යන්නම්. මේක ඇත්ත

ඇත්තම මේ විදිහට අපිට හිතලා මතක් කරගන්න පුළුවන් එක එක ක්‍රම පාවිච්චි කරලා හැම මේ ඒ එතනින් ඔබට ගිය يعني රෝගයක් විදිහට අමතක වීම අපි දන්නවා ඩිමෙන්ෂියා ඇල්සයිම වගේ රෝග එහෙම හැදුනහම ඒ මිනිසුන්ට සිදුවෙන මෙමරි ලොස් එක ඒක ආයි රිකවර් කරගන්න බෑ ආයි නැවතත් ඒක සකස් වෙන්නේ නැහැ ඉතින් ඒ වගේ වෛද්‍යවරයෙක් තම මව පිළිබඳව මවට මේ ඩිමෙන්ෂියා රෝගය ඇතිවීම නිසා ඇයට මේ තමන්ගේ දරුවන් සැමියන් එක ආවත් අඳුරගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. ඉතින් ඔහුගේ අත්දැකීම ඔහු නිකම් පද රචනාවක් විදිහට ලියපුවාම ඒක ගීතයක් බවට පත් වෙනවා. පසුගිය මේ දැන් ඇත්තටම මාසයකට පමණ කාලයකදී තමයි ඒ ගීතය මේ YouTube එකට රිලීස් වුනේ. අනිත් එක මේ ගීතේ අර දර්ශනවලට පෙනී සිටින්නේ බිමල් ජයකොඩි සහ දිල්හානි ඒකනායක කියන ප්‍රවීණ නළුලි දෙපළ ප්‍රධාන තව කීප දෙනෙක්. ඉතින් ඒ ඔවුන්ගේ රංගනයත් ඒ විෂුවල්ස් ඔක්කොම එක්ක මං හිතන්නේ මේ ගීතය බොහොම මිනිස්සුන්ගේ කම්පණයට ලක් කරන ගීතයක් වුණා. ඒ වගේම මං හිතන්නේ ඉතින් වයසට යන දෙමව්පියන් සිටින සමහර අයට මේක පෞද්ගලික අත්දැකීමකට කිට්ටුත් ඇති. ඉතින් අපි එහෙනම් ගීතයට සවන් දෙමු.

0: ඕ මං ඇත්තටම මේ කතා කරන්න හිතුව මේ මට මේ මීට කාලෙකට කලින් මේ ඔස්ට්‍රේලියාවේ රූපවාහිනියේ විකාශය වෙච්ච මේ වෙළඳ දැන්වීමක් කියවට ඇත්තට මේක නිකන් සෞඛ්‍ය දැන්වීමක් වගේ එකක්. ඒක පටන් ගන්න මේ බස් හෝල්ඩ් එකක ඉන්න වයසක මිනිස්සෙක් සහ සාමාන්‍යයෙන් ඊට වැඩි ටික අවුරුදු 30ක විතර වගේ එහෙම තරුණ කාන්තාවක් ඉන්න, තරුණ කාන්තාවට දරුවෙක් ලැබෙන්නට ඉන්නවා. ඉතින් ඔවුන් දෙන්න මේ බස් හෝල්ඩ් එකේ ටිකක් දෙපැත්තකට වෙන්න ඉඳගෙන ඉන්නකොට මේ අර වයසක මිනිස්සයා අර මේ කාන්තාව දිහා බලලා මේ අහනවා, මේ ඔබට මේ දරුවෙක් ලැබෙන්න ඉන්නව නේද, තව කොච්චර කල් තියෙනවද කියලා. ඉතින් අර මේ කාපුවාම අර කාන්තාව ටිකක් එකපාරටම තිකැස්මකට ලක් වෙනවා. ඊට පස්සේ නමුත් ඉතින් ඇයි උත්තර දෙනවා මේ. ඊට පස්සේ ඉතින් අර වයසක මේ ඒ පුද්ගලයා කියනවා, ඉතින් බය වෙන්න දෙයක් නැහැ, ඔක්කොම හොඳට සිද්ධ වෙයි එහෙම කියලා. ඉන්නකොට ඉතින් මේ බස් හෝල්ඩ් එකක ඉන්න, එතකොට බස් එක එනවා. ඊට පස්සේ අර කාන්තාව නැගිටලා කියනවා මේ එන්න තාත්තේ යන්න මේ අපේ බස් එක කියලා. ඒ එතකොට තමයි ඒ අර නරඹන්නට දැනෙන්නේ මේ මේ තමන්ගේ තාත්තා එක තමයි මේ කතා කරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් තාත්තට තමන්ගේ දුව එහෙම ඒ මොහොතක ඒ අර මතකය අමතක වීමේ රෝගය නිසා අර මොහොත තුළ ඔහුට එකපාරට මේ ඉන්නේ තමන්ගේ දුව කියන එක අමතක වෙලා ඔහු අර ආගන්තුකයෙක් විදිහට තමයි ඇයට කතා කරන්නේ. ඉතින් අර ඒකයි මුලින්ම අර දුව පොඩි තිගැස්මකට වගේ ලක් වෙන්නේ. නමුත් ඉතින් අර අර අර දුව නැගිටලා මේ යමු තාත්තා මේ අපි බස් එක කියනකම් අර මිනිස්සුන්ට ඒ හැඟීම එක පාටම අර මං හිතන්නේ අර ඒක බොහොම තදබල කම්පනයක් විදිහට ඒක දැනෙනවා. ඉතින් මං හිතන්නේ ඒකයි මටත් ඒක එහෙම ඒ බොහොම තදින් හිතිය තැන්පත් වුණේ ඒක. ඉතින් අර එක්තරා වයසකට ආවට පස්සේ මං හිතන්නේ ඒ වයස සහ ඒ රෝගයක් හැදුනට පස්සේ අපිට මේ අපේ මතකය ඒක කියන්නේ මේ ටෙම්පරරි නෙමෙයි, ඒක නිකන් මේ පර්මනන්ට්ලිම මේ අමතක වෙලාම යනවා කියන අපිට ඒක නැවතත් ලබා ගන්නට බෑ. අපි කල්පනා කරලා බැලුවොත් ඉතින් අපේ මානව සම්බන්ධතා, ඒ කියන්නේ අපේ සහෝදර සහෝදරියෝ මිත්‍ර සම්බන්ධතා රාජකාරී කරන තැන වුණත් ඒ සම්බන්ධතා හැම දෙයක්ම මේ අපේ මතකයත් එක්ක නිරන්තරව පවතින. ඒ කියන්නේ අපි ඒ පුද්ගලයා කවුද කියලා දන්නවා, කලින් ඒ කතා බහ කරලා එහෙම තියෙන ඔවුන් එක තියෙන ඒ මිතුර ස්වභාවය ඔවුන් තමන් දන්න එක. දැන් අපි පවුල කෙනෙක් එහෙම මේ මේ ගීතයේත් ගායනා මේ කරපු මේ විදිහට මේ ඒක කියන්නේ ඔබ ඉන්න නොඉන්න වගේ තත්ත්වකේ කියන්නේ දැන් ඒ කියන්නේ එතන ඒ ළමයා අම්මා ළමයින් වඳුරන්නේ නැහැ. ඉතින් අර හැම වෙලෙම ළමයෙක් කැවිලා කතා කරත් ඒ අම්මා ටිකක් තිගැස්මකට ලක් වෙනවා එක පාටම. ඉතින් ඒ වගේ තැනකට ආවහම මං හිතන්නේ අපි අර ඔක්කොම තියෙන මානව බැඳීම් ඒ සම්බන්ධතා කඩන් වැටෙනවා. ඒ මතකේ නැති වෙච්ච තැන මේ අපිට අපි කවුද අපි ආශ්‍රය කරපු අය, අපිට දිනදා හම්බ වෙච්ච අය, අපේ ජීවිතේ සමීපතම මෙයම්ම අපිට අමතක වුණාම අපිට ඉතින් ඊටාම ඒක හරි ඛේදවාචකයක්. ඉතින් මේ චිත්‍රපට කීපයකුත් තියෙනවා මං හිතන්නේ මේ මේ මාතෘකාව සම්බන්ධ. නෝට්බුක් කියලා බොහොම ප්‍රසිද්ධ ඉංග්‍රීසි චිත්‍රපටයක් තියෙනවා. ඉතින් මං හිතන්නේ අපේ ජීවිතේ අපිට වරින් වර කරන්නට පුළුවන් මේ වර්ග ගොඩක් දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මේකේ මේ අපේ මතකයේ පිළිබඳව මතකය එහෙම නැති වෙනක වළක්ව ගන්න ඒ වගේ. ඉතින් සෞඛ්‍ය මේ පැත්තෙන් මේ පිළිබඳව ඉතින් මං හිතන්නේ ගංගිට පුළුවන් මට වැඩි ටිකක් හොඳට විස්තරාත්මකව ටිකක් ඒ ටික කියන්න. ඇත්තටම මේ මං හිතන්නේ ඒ කියන්නේ අපි එක්තරා වයසට එනකොට අපේ මානසික සෞඛ්‍ය, අපේ මේ මතකයන් එහෙම කොහොමද ඒ දේවල් මේන්ටේන් කරන්න කියන එක ගැනත් අපි ඉතින් සැලකිලිමත් වෙන්න ඕනේ.
1: ඔව් ඇත්තටම මේ තිසර ඒ කියන්නේ මේකත් මම නිකන් මේ මගේ ඇත්තටම මගේ කලින් වැඩ කරපු තැන මම යාළුවෙක් හිටියා. යා ඒ කියන්නේ වොලන්ටියර් ඩිමෙන්ෂියා රෝගීන් එක්ක වැඩ කරනවා මෙහෙ. ඉතින් එතකොට මේ යා කියපු සමහර දේවල් දැන් ඇත්තටම දියුණුවිනේ තාක්ෂණයේ තියෙන. එතකොට දැන් ඒ කියන්නේ ඩිමෙන්ෂියා මුල් අවදියේම අඳුර ගන්න පුළුවන් එක එක ඉතින් ටෙස්ට් තියෙනවා. එතකොට ඒවා කරගත්තොත් ඒක ඩිමෙන්ෂියා මුල් අවදියේම දැනගත්තම ඒක අර මතකේ අමතක වෙන එක අර ඒක ස්ලෝ ඩවුන් කරන්න එතකොට ප්‍රතිකාර ගන්න පුළුවන්. ඊට අමතරව මේ තව එකක් තමයි යාමට කියපු එකන කං ඇහෙන එක අපේ සෙන්සර්ස් කීපයක් තියෙනවානේ. එතකොට ගොඩක්ම ඩිමෙන්ෂියා වලට බලපානේ කං ඇහිම නැති වෙන එකලු. ඉතින් එතකොට මේ දැන් අපිට හිතෙනවා නම් අපේ කං ඇහිම මොනහරි අඩුයි කියලා අපිට පුළුවන් ගිහිල්ලා ඒක වෛද්‍යවරයට කතා කරලා ටෙස්ට් එකක් කරගෙන ඊට පස්සේ එතකොට ඒ ගොඩක් වෙලාවට ඒ ශ්‍රවණ ආධාර ගත්තම මේ අර ඒ ඩිමෙන්ෂියා රෝගයට මේ අර ඉක්මනට යන්න තියෙන අවධානම අඩු වෙනවා කියලා කියනවා. ඉතින් ඊට අමතරව මම තව අහලා තියෙනවා මේ නැටුම් සංගීතය වගේ වගේ අර
2: පසල්ස් වගේ
1: පසල්ස් වගේ වගේ අර ඒ වගේ ක්‍රියාකාරකම කියන්නේ මොලේ වැඩක කියන්නේ කෝඩිනේෂන් අර කොග්නිටිව් ඒ ෆන්ක්ෂන් එක පවත් ගන්න පුළුවන් ක්‍රියාකාරකම් කරන එකත් හොඳයි කියලා. ඊට අමතරව තව ඉතින් එක එක තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ෆාමසි එකකට ගියොත් ඇත්තටම කියන්නේ බ්‍රේන් පවර් කියන්නේ දැන් ඔය මොනවාද ඇතර මම මේක මේක ඉතින් ඇත්තටම හොයලා බලන්න ඕනේ. වුණාට ගොඩක් වෙලාවට ඔමේගා 3 ඔමේගා 6 ඒ කියන්නේ එක එක අනුපාත තියෙනවා. ඒවා වලින් ගත් ඒ කියන්නේ ඒවාගේ සප්ලිමෙන්ට්ස් ඊට පස්සේ අර ෆෝකස් එක වැඩි කරගන්න අශ්වගන්ධා ඒ වගේ ඉතින් එක එක සප්ලිමෙන්ට්ස් තියෙනවා. ඉතින් ඒ කියන්නේ එහෙම මොනා හරි තියෙනවා නම් ඒතර වෛද්‍යවරයට කතා කරලා හොඳම ගැළපෙන සප්ලිමෙන්ට් එක මොකද්ද කියලා කතා කරන්න පුළුවන් මං හිතන්නේ. ඉතින් ඒ වගේ දැන් විවිධ ක්‍රම තියෙනවා. ඒක මේ අර තමන්ගේ මතකය කියන්නේ හොඳින් පවත්වාගෙන යන්න වැඩ කරන්න පුළුවන්.
2: ඔව් දැන් ওই ගංගි කියපු කාරණාත් සහ තිසර කියපු කාරණාත් එක්ක පෞද්ගලිකව මං හිතන දෙයක් තමයි අර ඔය වගේ රෝග ආබ රෝගවලට ලක්ුණාට පස්සේ කෙනෙක්ගේ මතකය తాවකාලිකව හෝ සද දිගටම ඒක නැති වුණොත් එතනදී ගොඩක් වෙලාවට ඒකෙන් පීඩාවටපත් වෙන්නේ පුද්ගලයාට වැඩිය ඒ පුද්ගලයාගේ වටා ඉන්න ඒ අනිත් සමීපතයන් කියන එක
0: මතක තියෙන අය
2: ඇත්තටම දැන් අපේ අම්මත් යම්කිසි තත්වයකදී ඔය කියන කාරණයට මුණ පෑවා. ඉතින් එතනදී මට හිතුණ දෙයක් තමයි හැබැයි මාව අපේ ගෙදර පවුලේ අය කවදාවත් එයාට අමතකුනේ නැහැ. ඒ තත්වයට ආවේ නැහැ. නමුත් අපි දැක්කා එයා ක්‍රමිකව අමතක වීමේ රෝගය එයා වැළඳගත්ත කියන එක. එතනදී ඉතින් අපි පුළුවන් තරම් කරපු දේ තමයි අපිට පුළුවන් විදියට එයාට කතා කරා, වීඩියෝ කෝල්ස් ගත්තා, එයාට පුළුවන් තරම් එයා කියන දේ අහන් හිටියා. මං හිතන්නේ ඒක ඕනෑම ඒ තත්වයට පත් වුණ කෙනෙක්ගේ අර හිත සුවපත් කරන්න, මොකද එයාලට කොච්චර කිව්වත් වැඩක් නැහැ මේක මෙහෙම නෙවෙයි, මේ ඔයා හිතන එක නෙවෙයි කියලා. මොකද එයාලා ගොඩක් වෙලාවට තමන්ගේ ප්‍රීතිමත්ම කාලය තමයි මතක් කරන්නේ. ඉතින් ඒක මම හිතන්නේ එයාලට ඒක ප්‍රීතියක්. ඉතින් ඒකට අපි බාධා කරනවා හරි ඒක එක් කට්ටියට නැහැයි කියලා එතු ගන්වන්න උත්සාහ කරන එක මං හිතන්නේ වැඩක් නැහැ. ඉතින් අර ගංගි කිව්වා වගේ වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් වගේම අපි මානසිකව ඒ වගේම ඉමෝෂනලි යාලට දෙන සපෝට් එක හරිම වැදගත් කියන එක අපි මේ සරල මාතෘකාව ඉදන් මං හිතන්නේ ගැඹුරුම තැනකට ආවා කියලා මට හිතෙනවා.
0: ඉතින් මං හිතන්නේ අද දවසේ වැඩසටහන සමාප්ත කරන්නටත් මං හිතන්නේ අපි කාල වෙලාව ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි මතක් කරන්නට කැමති අපගේ ඉරිදා වැඩසටහන ඉරිදා උදෑසන 9 සිට 10 දක්වා තියෙනවා. ඒ වගේම නැවතත් ලබන මාසයේ දවසක අපේ බදාදා සඳල්ල වැඩසටහන තුලින් අපි ඔබ හමුවට නැවතත් එන්නටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි හිතනවා අද දවසේ ඔබට මතක හිටින වැඩසටහනක් අපි ඉදිරිපත් කරන්නට ඇති කියලා. එසේනම් ඉතින් අපි ඔබ සැමට අපි සමුගෙන යන සූදානම් ඔබ සැමට සුභ රාත්‍රියක්.
1: අයිබෝවන්.